තිරන්ත නපාඩාවරයා රාගස්ස මහල්ලා චෞතාසෝපරක එකෝංකාර සතිගුර ප්‍රසාන් සෝපරක නිරංජන හරිපුරක නිරංජන හරියගම අගම අපාරා සෞ්‍යාවහ සෞ්‍යාවහ තුද්දී හරි සච්චේ සිරජනහාර සවජී තුමාරේ ජී තෝජීයා කාදාතාර හර්ත්‍යාව සන්තෝජී සබ්දුක විසාරණහාර හරයා පේ ඨාකුර හරයා පේ සේවකජී ක්‍යා නානක ජන්ත විචාර තුන් කට කට අන්තර සර්ව නිරන්තරජී හර ඒකෝ පුරුක් සමානා එක දාතේ එක පේකාරී ජී සව තේරේ චෝජ විඩානා තුන් අපේ දාතා අපේ පුගතාදී හොන් තුද බෙන අවරනා ජානා තුන් පාර බ්‍රහ්ම බේ අන්ත ජී